0: ආයි මා එතනනේ දැන් අර ගහද්දි අරගත් එක්කම දින්න ඕන ගහන 1 2 3 කියලා අනිත් කට්ටේ ගහන්න බා
1: 3